කෙල ගෙල ඔක්ටෝබර් 26ක් සෙවගියාන අසනිලා ඔච්චාව කෙනා නන වුන් මේ පිබලේ පේනික් පටන් සෙලලෝ ගියාන බලගන තමානි කිවල්ල මෙන් අම්මා කචන් මියුනික් සංනාත් තමාලුතලු තුන් අසුලෝ මිගිච්චි දෙසයක් සමින්